0: معكم حبطت أعمالهم فأصبحوا خاسرين
1: ඊමාවි මීහුම් බුණා නැත හැම කෂවරුම් එවරෙන් තිබී තිබෑ මීහුන්නා එකුගාකම එවරෙන්න වෙවුණහා ගදෙක්කො අල්ලාහු ගන්දී හොවා කුරි බයකී මීහෙයේ එවරෙන්ගේ අමල්තවනී බාතල් වෙෆෙ දෙන් එවරෙන් ගෙල්ලේ හලාක් වගෙන්වා බයකම්ගා විජව්වේ.

0: IKEA presents
1: Bahadur Henry.
2: එංහා සතරසේක සාලිස් නුවයි කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
3: දිවෙහි රාජ්‍යයේ අඩු

0: කිහවර ගෙතරහි බොන්න කොළිවරත්ත
1: ස්වේ හම සුක්සල් මේ බශි වෙස්සම කුල්ලේ හමරක් ගඩය කුරීග බසි කොල දැන්න රති මෙද කැඩ පෝති මහාරු බශීතෙන් මහාරු හම බොලීය පුට්සල්ල බොඩ අනේ හම දෙජින්සු වෙස්සා වර පෝරයා පුරාකන්
0: මේ අංගම් බෙෆුනස් බෑරවය ගොතත්තුම
1: අනේ මෙහාර යුදාන කරීම කෑරීග මේ ෆෙහන් සුලදගේ ශෝගරි කොමිස් එකම හොරීම අල්ගුණමෙන් කුඩකෝ ගවාද ඉස්ලා කරමුගේ විෂ්ණම එබෝ යන්නම් මේ සලගුණමෙන් මාදම කවන්සිලක මස්වර කොල්ම මස්වහුවේ ඉස්ලා ඒ එදර සබ්බ සම්ම හොළුවා ලෑගෙන් මුබාර කුරිද මිදියාරනුන් කුරියහර්තවක හා මුබාර කුරියගෙන ස්වාමානි එදර සකීව සම්ම ඒ බයි ගොතුග හම ටීම් තන් නෙරගෙන් හම්ම ගවාද වෙස මහබුදු බලතගේ නුගෙන සම මිකොලග මෙන්න ගවාද සම බාබාගත ඉන්නානේ අනේ මින්ම හද මෙදී ආහාර අල්ගුණ මෙන් හැම එක නිරස හොල්වාලි දෙ මෙ ආහාර වෙස අල්ගුණ මෙ පුරතම් මෙ හොල්වාලි රස එන්නම වෙස් මම එබේ පුළුන්ගේ සෞගර කම් කරුමාය කො කවුන්සිල් ද මස්වරා කුරුම දෙන් අල්ගුණ මෙ මෙදී බ්‍රාස් වේද මෙ උදාන කුරි දෙන් උදාන කුරුමාය කො මම එබේ පුළුන්ගේ සෞගර කම් ආස්කින් අනෙක් මෙ ආහාර අල්ගුණ විෂ්ණුමයි ඉබෝරි හැම කුඩ කුඩ චේන්ජ් එක ගෙන අනේ බදල්තක ගෙන්න දෙන් එන්නම සේ බදල්ත අල්ගන හැම විශ්වාස කරල දෙන අනේ
0: ඒ බදල්ත ගෙන සදෙත්ත
1: ආදරේ
0: නාෆිස් මේ මීතෙන් හැම චුට්ටි දුව හෙග්ග උරි අපේ ෆ්ලොසර චුට්ටි එක උළුවාන දෙන් මේ හැම නම සල්ගමන වගුත් තෙවිති වර පොඩ ශුක්‍ර අදා කර කොංකා කමක තුමි හර්ති උළුවාන
1: මිහාර ස්වරණ සුස්ස දන්තරේ ගම කුඩ කුදින් තයක එක්ක උලෙනි හාවේ
0: එහෙන් දත කුදින් ගෝ මියෝ ගොත් ෆුට්ස
1: දැන් අම අනේ අලගොන සම රබඩ සුකර දා කොලෙන් බේන අලගොන මහ කොම්ම මුබාරත් එන ඉලාන කුමා දෙසු අලගොන මේ මි කුලිවර හම ගෙනස් තිනුග හම රයි තුන්න රාජ්‍ය කර රයි තුන්න හම අම කො දින තිපරාතුන් තියා දා කර රෝල හම සුකර ඉද තම අලගොන බදාගෙන සුකර දා කොල්ල
0: නාෆිස් වරබඩ ශුක්‍රිය ආරාධ කරවේ අල්ගොන් මේ මෙති බෙ හැමති බෙ ෆුන්ගේ මිෆද මහරකයට වාහකත මුල් රාජ්‍ය හිස්සා කුරුම ගෙත ආරාධ කරවේ අල්ගොන් මෙන් නැති බෙ ෆුන ගුලි අල්ගොන් මගේ මේ රාජ්‍යයේ මිෆද උරිහකම වෙස්ස මේ ආරාධ කරවේ වර කුරිය දියුම ගෙන් දියුම දෙත එම තිබෙ ෆුන් ති ෆරාව හරකයට කලම් ෆරාත් වේ දෙනි හැම වරබඩ කාමියාබිය කවුන්සිල් ගේ මෙහ හරකයට කවස ගෙත
1: ආදවරබඩ ශුක්‍රිය
0: ආදවරබඩ ශුක්‍රිය වකිලන අඩමියර් ගඩින් නොගඩි සාලිස් දෙමිනට් හර්ගමෙන්ට් බෙෆුන හම කුඩ රුකුල ගිතර අධි හෙජ්ජ හැරුග මියද මේ දිවි රාජ්‍ය ස්ථාන විදුහ කුලිගෙන් මිහර මියදු මිය එම් අබහම මෙන් හරකතේ ජුවන් ඛතිබුංග මහසින් තෆෂම් ගේ රස්මිය ති රාජ කුරමන්ට් බෙෆුන හම කියන ස්තේන එනම සතු ගේ රාජ්‍ය ප්‍රෝග්‍රෑම් එක ගල්ගම මි කුරේ තනි මහසින් තෆෂම හම මේ වගු තන කයිසම මේ අලගම අදු ගේ රාජ්‍ය ඉතුරු බෑතකයි කුඩ රුකුල තරන් කසම්බත් කොල්ලාන

0: මේ අරගඩි මෙඳුරුකුරි 11:15 මිනිට් මේ දිවහි රාජ්‍යයේ ගඩු
1: මේ අශාරහරම්මතේගේ උමුරු ෆ්‍රේ ખાસ කරේවා ප්‍රෝග්‍රෑමේ මේ ප්‍රෝග්‍රෑම්ගා අශාරහරම් දශකේ කුඩකු දෙන්නා නොගලේ අඩා වාහකුරුන් එකශීගෙන් වේ
2: හප්තාගේ වාහක
3: Assalamu alaikum. Reet Vahakitauge Silsla Haptaag Vahakayaku Mihaptaag Ismi Baddan Kulli Algunayashat Nasim. Mihaptaag Miginestani Miharus Kinestamda Vahaka Leeshan. Mi Alfaila Yashfa Abdul Ghani Hadiya Kuravafa Vahake. Mi Vahakayam Visti Befulunga Hittaka Upavirika Mahamajam Ginestamini Kama Ummidpura. Mihaptaag Isvahakum Shalaadeni Mariamad Fadlan. Mariamad Fadlan.

0: معكم حبطت أعمالهم فأصبحوا خاسرين
1: ඊමාවි මීහුම් බුණා නැත හැම කෂවරුන් එවරෙන් තිබී තිබෑ මීහුන්නා එකුගාකම එවරෙන්න වෙවුනහා ගදෙක්කො අල්ලාහු ගන්දී හොවා කුරි බයකී මීහෙයේ එවරෙන්ගේ අමල්තවනී බාතල් වෙෆේ දෙන් එවරෙන් ගෙල්ලේ හලාක් වගෙන්වා බයකම්ගා විජ්ජව්වේ.

තියබෑ මිහුන් නමාද ගොවාෆි නම එකමකී සුරස්සාරේ කම්ගයයි කුලිවරෙක් කම්ගා එවරෙන් හදති එයි එවරෙන් නකි හම කශවරුම් වෙස් නුයිස්නේ බයව කම්ගා වාතියේ.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: මිජහුණිය කන්ටක දෙල්ලා හිකනු මෙතන එම්මේ ඉංචිය විස්කුරියක ජස්සා දෙවෙක් ඉවර නොකරියා මේ පිකප් එක විස්කුරියක නුචෙන්
3: එක්ස්කියුස් තංකොලේ තක්ක ෆානන්ත
2: දත්තා මම විශ් මෙවල නව තංකොලේ නොදිබිගෙන
3: ආහාරෙන් ගේ දොරුමතී ගේ තීනි තියවුර තංකොලේ කුරියා විස් ෆහත විස් ජස්සා දෙම අහ නගිය වදෙවේනි
2: එහන්ත සෝරි
3: දර්ෆ්ලා සමා තිතා ඉඳගෙන කෝචෙත්ත කියවේනි බේරුන් ගෑ මේවේ අඩුපක් ගඬු ලාහිකෙන්නු කියවාක
4: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ෂෝකුල අඩුනුන් එහෙන් අඩෙන් නීවේ අති ඒගේ මතීබෑ හද අඩුපක් ගඬා හැති බොලුකරිස් සායබ
3: දෙන් කී කුරානි දර්ෆලා එහෙලි කුඩා මිහා ඉරුකුල නුවන් නින්දවාක මිනුකුමැලි සිහාරය අද මිනුනි එන හේලම් වෛර නමාද වෙස් අර
0: හමහිමේ මාහොද ගායම් කරම කොම්ම මීහකුවස් එමීහකේ ෆර්තිය සිම්මා අදා කරබා

0: ඒගේ තෙරෙන් ඉමාමුන් නරුම මසේක කොරම මිදනි. ඒගේ නතීජ අල්ලාහ් තාලා ඉරාද කරවියම් දීහගොම ෆෙනිගෙන් දාන. ෆස්තොලස් ෆස් මිස්කින් හොරි වාහකකට දෙන්නෙවින් දායි ඉමාමුන් නෙති. ඊලංකොක් ගෙමස් මියකු නුලිබෙනි. අදි මිය අන්නාරු නිමේරුග ස්කිත්ත එතක් ගොණේක ඉතුරුගෙන් දාන. මිහාරු එස් සතේක ඒ ප්‍රොජෙක්ට් කුරේඹද. එස් සතේක ඒ ප්‍රොජෙක්ට්. ඒගේ තෙරේක මිස්කිත්තක ඉස්ලාමීය මාර්කස් තහිමෙන මිතන්ත නිමේරු මිතන්තර බේනවා ඉමාමුන් තිබෙන් එබජේ. හැම එකේ නමාත් කුරන් අලා ජමාත් ගෞදවරින්න නුන් තිබෙන් මිජේරි මිස්කිත්තව ඉමාමුන් තිබෙන් ජෙතන්ත ලීඩ් කුරාන මෙහුන් තිබෙන් එබජේ. එහෙම එකම අවගොන් මෙ මසෙකෙතක කුරන් එබජේ. කුරීරේග වාහක ෆුළුග ඉසෙත රයි සිවුලන් කුරවැෆි වගුෆ් කම්පැනියගේ වාහක. මියදු අවගොන හබර්තකුන් ෆෙනුනේ බයි කවුන්සිල් තකු මිකම වරබඩ කම්බොඩොන් ගොලෙක් මාලේ සිටි කවුන්සිල් ස්වර කම්බොඩුවේ ගොළුවා වහක මිස්කිත්ත නගනියේ මේ සරකාරුන් උදගු කරම්වගෙන් කුරා කමකේ මිරේග මේ උපාවරි හෆ්ලාගේ සියාසී වහක දක්කා ගොඩ බේනුමෙන් නොහෙන්න වෙස් මිකන් මුගේ හගීගේ කොම්මෙ සොරක නිවුලාලන් අවගොඩ බේනුම් වේ. වගුෆ් කොම්පැනියෙන් උපෙද්දුමුගේ බේනුමකී මිස්කිත්ත ෆේරිගන කොම්පැනිගේ දරකම් මිස්කිත්ත ගෙනවමෙන් නොන් සරකාරුගේ සියාසත. එයි මිස්කිත්තක බේනුම් මරාමත් කරම් බේනුම් ෆැහැස හෝදු විෆාරි කොග්ගෙන් එක ගොත්තු මිහාරස් කොම්මේ අහරක මාලේ සිටි කවුන්සිල අවගොන්ම එබ දෙමු මිලියනෙන් හරුෆියක් මිදිහාරුස්තින් එක කුරි හරුස්තින් මාලේ සිටි කවුන්සිල සරකාරුන් එබ දෙමු මින්වර අදි එහෙන් කවුන්සිලතකව වෙස් සරකාරුග බජෙටුන් එලිබේ මින්වර එම්මන බහණි බොඩොරරස ගින කුදිරර එරසක වා මින්වරු අදි එලිබේ මින්වර වෙස් මෙවන්නේ නුවේ හගීකතු. ඒ මිහාරුග හාලතු එයි මිකම හල්ලෙන් එබ බේනුම් වේ මිකම හල්ලෙන් එබ බේනුම් අස්සතේකය පුර ගෙන මිස්කි රාජ්‍යගේ පුර ඉස්ලාම අර්කොස් තවගේ ඉතුරු. එහෙමම ඉස්ලාමී ශරියා හුද්දකුරා දායරාතවග ව්‍යපාරි කොක්ගෙන් එහෙන් ගෞම්තෝගස් මිකන් කුරා උසූලුන් සමානි නිසාමෙ ගෙතෙරේ මිතන්ත නගලගොතුක බෙලෙහිට්ටන ගොත එබජෙ හෝද. එහෙන් කමුන් එපද නිසාමෙ තෙරේ දියුම සරුකාරුන් එළුබි වරන් හරුදනා ෆියවල එකමට්ටක අවගොන වර බුකුර වෙස් දන්නවා. මි වගුෆ්ගේ නිසාම්ගේ තෙරෙන් හගීගතුක ෆෑදා මි වනී රටරටුගේ කවුන්සිල් තක සිටි කවුන්සිල් තක මිහාරුස් අතොල තහුග වගුෆ් මශරූත කුරේ බෙද විලිංගිලි ගාෆලි විලිංගිලිගේ දිහ මිලියන් රුපියාක මශරූ කුරේ බෙද වගුෆ් ගෙස්ට් හවුස් කොමර්ෂල් ඒරියා එකුලෙවිගෙන් ඉදාරි බෑත එකුලෙවිගෙන් එතන තන ෆෑසා ජනරේට් කරවෙන ඒ ෆෑසා මිකෙනි වගුෆේ අල්ලාහටක වගුෆ් කරවෙන එතන ලිබේ නෆා. ඒ අතොලෙක් ගෙනුවත ඒ සරහද්දගේ දීනිකන්තතක කුළුදු ෆුෂීගේ මිහාර අමලිගතුන් කරේ බදේ දිහ මිලියන් රුපියාගේ වගුෆ් මශරු එතන මහකු එල් ලක්ක රුපියා ලිබෙනකම කවුන්සිලුන් ලෆා කොෆ් අගොල්ම නංගාෆ් හොනනේ මේ උරිහා කමෙන් මේ බිනාකුනේ සරකාරු තිනදුග කුරේ එබදේ වගුෆ් මශරුවේ දිහ මිලියන් රුපියාගේ ප්‍රොජෙක්ට් අඩුග කුරේන් එබ ගෙන්දමු විහි මිලියන් රුපියාගේ ප්‍රොජෙක්ට් හුළුමාලේගේ කුරේ එබ ගෙන්දේ 250 මිලියන් රුපියාගේ ප්‍රොජෙක්ට් මාලේගේ බකුරේ ගෙන්දේ 40 මිලියන් රුපියාගේ ප්‍රොජෙක්ට් මින් කොම්මෙ ප්‍රොජෙක්ට් කොම් වෙස් නෆා එබ ලිබේ දෙහා සාදවනහ රගුන් මෙන් ගෑම් කුරි දාරුල් ඊමාන් ප්‍රොජෙක්ට් වගුෆ් නෆා එ එයින් හමිලියනෙන් හරුෆියා ලිබේ එවෙස් මි හරදු කුරණි මිස්කිත්තක ખાසකොග්ගෙ එම හැම එකනි සරකාරුන් මි ලිබේ බජෙටුම් මිකංකන් නුබෙලි හෙට්ටේ නගොන් හගීගේ ගබුල් කුරේ බජේ විෆාරිගේ උසූලුම් මසේ කොග්ගෙන් ප්‍රොජෙක්ට්ක් හිංගෑගෙන් ෆුලා කොග්ගෙන් එබජේ ෆෑසා ජනරේට් කුරන් දිවේ රාජ්‍යගේ ඉස්ලාමී හදාරතුගේ බිනාත හිමෑ කුරමට්ටක දුනියගේ හෙන් ගෞම්තෝක මිස්කිත්තක ඉස්ලාමී වර්කස්තන් හදායරුගේ එතන් තනුගේ තිරීගේ හුරේ කුයෙද් දෙවේ තන්තනා මිහෙන් ගොස් ෆිහාරතක බුක්ෂොප් තක මිකංකම මගුෆයි කොද්දීෆ එන්නමස් අගොන්මෙන්ගේ රාජ්‍යගේ ආදකා දෙන්නේ අගුණමගේ රාජ්‍යයේ උරුෆ් නොත සගාෆතුක තෙරේගේ හිමෙනේ එකන්තතක එගොත හිමෙනේ ෆේ නුහුරේ මිස්කිත්ත මි බේනු කුරනේ අලුකමුගේ මරුකොස්තක එගොතුක එකෙන් විෆාරිගේ එවස් පාට එන එවස් බය එකමුගේ හිමෙනේ ෆේ නුහුරේ එහෙන් කමු එහෙන් ගොත හොදේ බජිහෙ මිකංකං රංගලු ගොතුක ගෙන්දිව මට්ටක එහෙන් වීම සරුකාරු මි මශ්රූතක කංකං ගායම් කුරමු මි දනි අල්ලාහ් ඉරාද කුරවිය මිකමුගේ නතිජා පුනිවන් නතිජා රංගලුවන් කුරියම් මේ දෙහරු දුහුගේ තෙරේග අල්ලාහ් ඉරාද කරවියම් ඉස්ලාමී දායරාතක බේනුවා හරදු තෝහුරි දතිකං ඉන්ෂාල්ලාහ් ෆිලාදාන ඉස්ලාමී දායරා බේනුවා හරතක මිහුන්න දතිකං අල්ලාහ් ඉරාද කරවිය ෆිලාදාන කුරියම් මේ දෙහරු දුහුගේ ෆහුම් ඇයි දිවරාජ්‍යයගේ ඉස්ලාමි කන්තත්තකන් අන්න වරක් බොඩු කුරියරුම. මිකම් මිගොත ෆහිවගෙන් මි දියයි සරුකාරු ඉසත රයිසු ජුම්හූරිය මිකම දෙවි හාස හමියතුකමුකන් අලුගනු ෆාහග කුරු තකුරා කුරන් එ කන්තත්ත. මේදු ඉමාමුන්නා මුඛාතබ්කෝ සුවන් ජීලුගේ ඉමාමුන්නා මුඛාතබ්කෝ දන්නවාලම් බේනුම් වනී හිව්වරා හසුමායකු කුරිය වඩන්න වශ. හිව්වර අසුමායකු කුරිය වඩන්න වශ. බේනුන් දායරයිකුන් කියවාශ. එකමකු ඉමාමුකන් මොලි හයාතුගෙස් එකුගා ගෙන්දාශ. අවුන බේනුම් වනී හෙවලෆා රංගලු ජීලෙ. තෙකුදින්ග තී මාහවුලුග මසේගේ කුරායරුග ඉමාමුකන් කුරායරුග ಖುತುಬಾ ದೇಯರುಗ ವರಗ್ಗಿನ ಗೊಂಜಹುಂತ ಹುನ್ನನ್ ಏಕಂಕಮಾ ಮೆದುಗ ಸಮಾಲ್ವೆತಿ ಬಿಂಜೇನ್ ದೀನಿಗತುಂ ಹಾರುಕಶಿ ಫಿಕುರುಗ ಮೀಹುಂಗೆ ಶಿಕಾರಯಕ ತ್ಯಕುದಿ ಮೆಗೆನ್ ನುವಾನ್ ನೇಗ್ಗಾನಿ ವಿಷ್ಣುಂತವುಗ ತೆರೆ ಗೊಸ್ಕೆನ್ ನುವಾನ್ ಸೋಷಲ್ ಮೀಡಿಯಾಯ ದುನಿಯಗೆ ಯಕೆಕಿ ಜಮಾಯತ್ತಕುಂ ಇಸ್ಲಾಂ ಮೀ ಉಮ್ಮತುಗೆ ಜುವಾನ್ ಜೀಲು ಶಿಕಾರ ಕುರ್ಮಟ್ಟಕ ಮಸೆ ಕುರ ಮುಂದೆ ಏಕಮುಗೆ ಶಿಕಾರಯಕ ನುವೆ ಸಾಬಿತು ಕಮಾಯಕುಗ ಮೈವೆಗೆ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಮೆದುಮಿಂಗ್ ಅಸಾಸ್ತಕ ಉಸೂಲ್ ತೌ ಹಿಫಾಟ್ಟಾಗೆ ಸಾಬೀತು ಕಮಾಯಕುಗ ಕುರಿಯ ದೀವು ಮಮ್ಮಿರೆ ತಿಯ ಹುರಿಯ ಜುವಾನು ಅಲ್ಗೊಂಡು ಇಲ್ತಿಮಾಸ್ ಕುರ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ತಿಯ ಬೇಫುನ್ನ ತೌಫೀಕ್ ದೆವ್ವಾಶ್ ಮ್ಯಾಮ್ ಬೆಫಾನ್ ಬರಕಾಯ್ ಲವ್ವಾಶ್ ಮಿಯ ದೋಗೊಂಡ ಮೆಂಗ್ ಉಫಾ ಕುರನ್ ಜೆಹೆ ಕಮೆ ಅಲ್ಗೊಂಡು ಮೆಂಗ್ ಗೌಮುಗೆ ಎತ ಸತೇಕ ಜುವಾನು ಹೇವ ಮಗ ಮಗು ದಕ್ಕಾ ಬಯಕ ವೆಗೆನ್ ದಾಕಮಿ ಅಲ್ಗೊಂಡು ಮೆಂಗ್ ಉಫಾ ಕುರನ್ ಜೆಹೆ ಕಮೆ ಅಲ್ಲಾಹ್ ಹಮ್ದು ಕುರಂಜಿ ಹೇಕಮೆಂಗೆ ಶುಕುರ್ ವೆರಿ ವಾಂಜಿ ಹೇಕಮೆಂಗೆ ಇರಾದ ಕೊರವಿ ಅಮ್ಮಿ ಜೀಲ ಕೀ ದಿವಿರಾಜ್ಯಗ ಮುಸ್ತಕ್ಬಲ್ಗ ಇಸ್ಲಾಮಿ ಶಖ್ಸಿಯತ್ ಹಿಮಾಯಕ್ಕು ಕುರಿಯಂಗ ಜೀಲ ದಿವಿರಾಜ್ಯ ವಾರತ ಕೊದ್ದೇನೆ ವರುಗದ ಜೀಲ್ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವ ತಆಲಾ ಅವಗೊಂಡ ಮೆನ್ನ ಎಮಗ ತೌಫೀಕ್ ದೆವ್ವಾಶಿ ಅವಗೊಂಡ ಮೆನ್ನ ಕೆತ್ತರಿಕನ್ ದೆವ್ವಾಶಿ ಹಿವ್ವರ ಅಜುಮ್ ದೆವ್ವಾಶಿ ಅಲ್ಲಾಹು ಅರಮೆಂಗೆ ದುವಾ ಇಜಾಬ್ ಕುರವ್ವಾಶಿ ವಸ್ಸಲಾಮು ಅಲೈಕುಮ್ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತು.
1: ಶುಕ್ರಿಯಾ ವಜೀರ್. ಅದೆ ವಜೀರುಗೆ ವಾಹಕ್ಫುಳು ದಿವೆಹಿ ಸರುಕಾರು ಜುವಾಂಗ್ ಹತೀಬುನ್ ತಮ್ರೀನ ಕುರುಮುಗೆ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ ದೆವ ಇಸ್ಕಮಾ ಹಾಸಕಂ ಅಳ್ಮೆಣ್ಣವರ ರಂಗಳ ಹಾಮುವೆಗೆ ಹಿಂಗಜ್ಜೆ. ಅದೆ ದಿವೆಹಿ ಸರುಕಾರು ಜುವಾಂಗ್ ಹತೀಬುನ್ ತಮ್ರೀನ ಕುರುಮುಗೆ ಗೌಮಿ ಬಿಯ ಬೋಡು ಮಶ್ರೂ ಎ ಫಶನ್ ಜಹುಣಿ ಎಕಮುಗೆ ಫಹತುಗ ಎಸ್ ಸಬಬೊರೆ ಗಿನ ಸಬಬು ಎಕುಲಿವಿಗೆ ಬಾತಿ ಕುರಿಯಂಗ ವಿಡಿಯೋ ಪ್ರೆಸೆಂಟೇಷನು ತಿಬೆ ಫುಳು ನಂಗ್ ಎಕಂ ಹಾಮುವೆಗೆ ದಾಣ ಬಲ್ಲವಲ್ಲವ.
2: ಅಬದಿಸ್ ಫೆರಿದುಗೊಂಡ ಮಸದೆಮ್ಮಿ ಮೊದಿಮುಂಗೆ ದತಿಕಮಕಿ
3: ಗೋವೆ ಬೀರುವೇರಿ ಕಮೆ ಮೀವಗುತ ಬಂಗೆ ಗೋವಿದಾಣೆ ತೋ ಅಣುವತ ನೋಗೋವೆ ಎಣೆತೋ ಹಮ ರಾಶು ತೆರೆಗ ಮೀಹುಂಕಾರೆ ಆದೇಶ ಕೊರಮು ಕಹಾದ ಗೊತಕಂ ಅಳ್ಳುನ್ ಮೆ ಮೀ ನಮಾದ್ ಕೊರಮುಗೆ ಕಂತ ವಗುತು ಮಗುತ ಬಂಗೆ ಗೋಮುಗೆ ಕಂತ ಕೋರಿಯ ಗೆಂದಿಯೇ
4: ಸರ್ಟಿಫಿಕೇಟ್ ಓಯ್ ಹಮ ದಾಯಮಿ ಹಮ ಮುದಿಮು
5: ರಾಶಾ ಮೀ ಮೀಗೆ ಕೂರಿ ಮೀ ಹತೀಬೆ ನಿಮ್ಮ ಮಸಲ ದೆಂಗಣ್ಣ ಜೀಲ ಕಾರಿ ಮಸಲೆ ನುಗೇಣು ಬೇಡು.

0: ಮಿಯಾದಕ್ಕೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೆ ಶರಹ ಬದಲು ಅದು ಮಟ್ಟ ಬ್ಯಾರ ವಡಾ ಅಂದ್ರೆ ಬನ್ನಿ ಡಾಕ್ಟರ್ ಸಾಬ್ ಬಾಲಿ ಡಾಕ್ಟರ್ ಮಾರ ಬ್ಯಾಂಗ ತೋ ಅದು ಮೀ ಪತ್ತು ಗೆ ತಿನ್ಸ್ತೆ ಹೈದ್ದಿ ಎಬ್ಬಣ ಬಾಬಾ ದೇ ಇಸ್ತಗಫಾರ್ ಕುರುಂಗಿ ವಾಹಕ ನಂಗಣಿ ಫಾ ಬಾಬ್ ಗ ಆಯತ್ ಹೋಗ ಶರಹ ಅಳಗು ಮೇ ವಾಹಕ ದಕ್ಕೋ ಮೇ ದನಿ ಮಿಯಾದಕ್ಕೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಗೆ ಮೀ ಬಲಾನಿ ಕೀರತ್ ಕುರಾನ್ ಗ ನಿಸಾ ಸೂರತ್ ಗೆ ಸತೇ ಗ ದಿಹ ಮನಾಯತ್ ಗೆ ಶರಹ ಮೀ ಆಯತ್ ಗೆ ಮಾನೇಕಿ ನುಬಾಕ ಮಿಕ್ಕೋ ನುವತ ಎಮೀಹೆಕ್ಕೆ ಅಮಿಲ್ ನಫ್ಸಂ ಅನಿಯಾ ವೆರಿವೆ ದೆನ್ ಎಫ್ಫು ಫಾಫು ಫುಸ್ಸೆವುಂಗದಿ ಅಲ್ಲೋಹ ಹಜರತ ದನ್ನುವ ಮೀಹಾ ದನ್ನಾಶೆ ಅಲ್ಲೋಹಿ ಗಿನ ಗಿನ ಫಾಫು ಫುಸ್ಸವ ರಹೀಂ ಬಂತ ಕಲ್ಲಕು ಕಮ್ಗ ಏನಾ ದಿಖೇನೆ ದೆನ್ ಮೀ ಆಯತುಗ ಮೀ ಮಾಣೆ ಬಲಾರುಗ ವೆನಿ ನುಬಾಕ ಮಿಕ್ಕೋ ನುವತ ಎಮೀಹೆಕ್ಕೆ ಅಮಿಲ್ ನಫ್ಸಂ ಅನಿಯಾ ವೆರಿವೆ ದೆನ್ ಎಫ್ಫು ಫಾಫು ಫುಸ್ಸವಂದಿ ಅಲ್ಲೋಹ ಹಜರತ ದನ್ನುವ ಮೀಹಾ ದನ್ನಾಶೆ ದೆನ್ ಮೀ ಅರು ಮೀ ಬಾಬುಗ ಮೀ ವನಿ ಇಸ್ತಗ್ಫಾರ್ ಕುರುಮ್ಗೆ ವಾಹಕ ನಂಗಣಿ ಫಾ ಬಾಬ್ ಗಮ ಇಸ್ತಗ್ಫಾರ ಗುಳೆ ಆಯತ ಗೆನಸ್ತಿ ವಫನ ಹಿಂ ಮಿಮ್ಮ ಕುರಿಂ ಮೀ ಬಾಬುಗಳಿಗೂ ಮೇ ಗೆನಸ್ತಿಂಗ್ ಆಯತಕ ಬಲಾರುಗ ಫುರ್ತ ಮೇತಿ ಕೀರ್ತ್ ಕುರ್ಆನ್ಗೆ ಮೊಹಮ್ಮದ್ ಸೂರತ್ಗೆ ನವಾರವನ ಆಯ ದೆನ್ ಒತಿ ನಿಸಾ ಸೂರತ್ಗೆ ಸತೇಗ ಹವನ ಆಯ ದೆಹ ಮೇ ಆಯ್ಕೀಗ ನಸ್ರು ಸೂರತ್ಗೆ ತಿಮ್ಮಣ ತೆಮ್ಮ ಫಲ ಮೇ ವಾಹಕ ದಕ್ಕಾಲಿ ಆಲಿಮ್ರಾನ್ ಸೂರತ್ಗೆ ಫಣರ್ವಣ ಆಯತು ಸತಾರವಣ ಆಯತ್ಗೆ ನಿಯಲ್ಲ ದೆಂಗ್ ಮಿಯದು ಮೀ ಮೊತಿ ನಿಸಾ ಸೂರತ್ಗೆ ಸತೇಗ ದಿಹವನ ಆಯ್ಕಿನೆತ್ತೋ ಮೀ ಬಾಬುಗೆ ಮೀ ಮೌಲುವ ಮೀ ಆಯತಕ ಗುಳಿಗನ್ನರು ಮಿಯದುಗೆ ಅಳಗುಮ ಮೀ ಬಲಾಲ ಆಯತ ಇಸ್ವತಿ ಆಯತಕ ಹುರಿ ಕುಳು ಕಿನೆತ್ತೋ
1: بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين وعلى آله وصحبه أجمعين مي رياض الصالحين مي بابوغا استغفار كرما غلون هري بابوغا آشفا مي وا آيات تهو كترين كورين بيان كورا ويجن دي آيات تكا إكوغا مي آيات تهو كما استغفار كرما غلون هري مهم موضوع مي أنني مي آيان بودك ميگه سياغ غلفا مي أنني ಮೀ ನಿಸಾ ಸೂರತ ಐ ನಿಸಾ ಸೂರತ ಕೀ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಮೀ ಮೀಸ್ತಕುಂ ಇನ್ಸಾನುಂಗೆ ಉಳುಂತಕ ಗುಳುಂತಂ ವರ ಇಂತಿಜಾಮ್ ಕುರವಿ ಅದುಲ್ವೆರಿ ಕಮಾ ಮೀ ಅನಿಯಾವೆರಿವುಮು ಮೀ ಹುಂ ದುರ್ವೆಲಿವು ದುರ್ಹಲಿವುಮಾ ಖಿಯಾನತೆರು ಉಮುಮಾ ಮಿಕಂತತಕುಂ ಸಲಾಮವುಂಗೆ ವಾಹಕತ ಬಯಾಂ ಕುರವಿ ಫಾವಾ ಸೂರತೆಂ ಐ ಖಾಸಕೊಂ ಮಿ ಆಯತ್ಗೆ ವಾಹಕ ದಕ್ಕ ಇರುಗ ನಿಸಾ ಸೂರತ್ಗೆ ಸತೆಕ ಹವ್ವಣ ಆಯತು ಫೆಶಿಗೆ ಹುರಿ ಆಯತ್ತ ಕವ್ಯಸ್ ಬಲಾಲುಮಕಿ ವರ ಮುಹಿಮ್ಮು ಕಮ್ಮೆಂ ಏಯ್ ಮಿ ಆಯಂ ಅಸ್ಲುಗ ಬಾವಾಲೆವ್ವಿ ಫಾ ವಣಿ ವರ ಮಶೂರು ಹಾದಿಸಾಯಂ ಉನ್ನಾಣ ನಬಿಯ ಸಲ್ಲಾ ಅಲೈಹಿ ವಸಲ್ಲಮಗೆ ಜಮಾನುಗ ತೊಮಾಬುಣು ಉಬೈರಕ್ ಕಿಯೇ ಮೀಹಕು ಏಯ್ ಉಬೈರಕ್ ವಂಹಾಗೆ ಮೀಹಕು ಮೀನ ಏನಗೆ ಅವಟ್ಟರಿಯಗೆ ಅತುಂ ಅಡ್ಡನೈ ವಗಣ್ಣ ಗಾಫ ಮೀ ಮೀನ ಎ ಕನ್ ತುಹುಮತು ಕುರಿ ಯಹೂದೀಂಗೆ ಮೀಹಕ ಮೀ ಯಹೂದೀಂಗೆ ಮೀಹಕ್ಕೆ ಹಮ ಬರಿಯ ಮೀಹೆ ಏಕಮಕು ಮೀನ ತುಹುಮತು ಕುರಿ ಎಗೊತ ದೆನ್ ಅದಿ ಮಿಕಮುಗ ಅಣೆಕಾಯಕಿ ಯಹೂದಿ ಮೀಹಕ ವಾತೀವೆ ಮೀನ ಬರಿಯ ಕನ್ ದಕ್ಕಾದೆ ವಿಗೆನ್ ಮೀ ಜದಲು ಕೊಂ ವೆಸ್ ಹೆದಿ ದೆನ್ ನಬಿಯ ಸಲ್ಲಾ ಅಲೈಹಿ ವಸಲ್ಲಮಗೆ ಅಯಾ ಹಮಿಯ ವೆಸ್ ಆ ಮಿಕಂ ಮಿಕಮುಗ ಏನ ಬರಿಯ ಕನ್ ದಕ್ಕಂ ವೆಗೆಂಗ್ ಮೀಹುಂ ಜದಲ್ ಕುರಂ ಎಹಮೆಗೆಂ ಅನ್ನಾಣೆ ಮೀ ನಿಸಾ ಸೂರತ್ಗ ಸತೆ ಕಹಬ್ಬನ ಆಯತ್ಗ ವಲ ತುಜಾದಿಲ್ ಅನಿಲ್ಲದೀನ ಯಖ್ತಾನೂನ ಅಂಫುಸಹುಂ ಕಲೇಫಾನು ಜದಲ್ ನುಕುರವ್ವಾಶೆ ಎ ಮೀಹುಂ ಎಬಾಮಿಹುಂ ಅಮಿಲ್ಲ ನಫ್ಸು ತಕ ಖಿಯಾನ ಎತ್ತೆರಿವಾ ಮೀಹುನ್ನ ಮೀ ಕಲೇಫಾನು ಎಫರಾತು ಕಲೇಫಾನು ಜದಲ್ ನುಕುರವ್ವಾಶೆ ಎವಾಹಗ ಬಯಾಂ ಕೊಫ ದೆಂಗ್ ದೆಂಗ್ ಎಫದ ಮೀಹುಂಗೆ ಇತರ ತಫ್ಸೀರ್ ತಂ ದೆಹಿಗೆಂಗ್ ಆಯತುಗ ಎ ಮೀಹುಂ ಮೀಸ್ತಕುಣ್ಣ ವಂಹಣ ವಾಣೆ ಕಮ ಏಕಮಕು ಅಲ್ಲಾಹುಗೆ ಹಜರತಕಂ ಮೀಹುನ್ನಕ ವಂಹನ ನುವೆವೇನೆ ಕಮ ಮಿಹುರಿ ಹಾ ವಾಹಕತಕ್ಕೆ ಬಯ ಅಂಕೊಫ ಮೀಹುಂಗೆ ಹುರಿ ಎಗುತಕ್ಕಂತಕ್ಕುರ ಮೀಹುಂಗೆ ಹುರಿ ನುಬ್ಯಾಕಂಗ ವಾಹಕತ ದಕ್ಕಾಫ ಏಕಮಕು ದೆಂ ಮಿ ಆಯ ಮಿ ಅನ್ನಣಿ ಹಿಸಾಬು ಮೀ ವರ ಮುಹಿಮ್ಮು ಮೀ ರಬ್ಬಾನಿ ಕಾನೂನೆ ವಾಹಕೆ ಅಲ್ಲಾಹುಗೆ ಹಜರತು ಅಣ್ಣ ವರ ವರುಗದ ಕಾನೂನೆ ಬಯಾಂ ಕೊದ್ದೆ ಆಯತೆಗೆ ಗೊತ್ತುಗ ಮಿ ಅಣ್ಣಣಿ ಏಯ್ ಇನ್ಸಾನು ನಿಸಾ ಸೂರತ್ಗ ಹಮ ಏ ಕುರಿಗ ಬ್ಯಾಗ ಹುರಿಹಾ ರಂಗಳು ಕಂತತ್ತಕ್ಕೆ ವಾಹಕತ ಅಣಿಯಾವೆರಿ ನುವಾಶೆ ಹಿಯಾಣತ್ತರಿ ನುವಾಶೆ ಮೀ ಹುನ್ನ ಏಕುಗ ರಂಗಳು ಗುಳುಂತ ಬಾಬ್ವಾಶೆ ಅದುಲ್ ವೆರಿ ವಾಶೆ ಮಿ ಹುರಿಹಾ ವಾಹಕತಕ್ಕೆ ದಕ್ಕಾ ಫೋತಸ್ ಮಿ ವಾಗುತಕಿ ಇನ್ಸಾನಿ ತೊಬಿಯ ಇನ್ಸಾನಿ ತೊಬಿಯ ತಕಿ ಕೊಬ ಇನ್ಸಾನಿ ತೊಬಿಯ ಅಬದು ಎಸ್ ಎಬ ಆದೆ ಜಾಹಿಲು ಕಂ ಗಾಫಿಲು ಕಂ ಶೈತಾನಾಗ ವಸುವಾಸ್ತ ಕಂ ಹೆಲ್ಲುಂ ನಫ್ಸುಗೆ ದುಂತಕ ದಿವುಂ ಎಹಮಿಮ ಕೊಮ್ಮೆ ಗೊತ್ತೆಸ್ ಎಸ್ ಹಮ ಎ ಕುಕ್ಕುರೆವೆ ಎಮಿ ಕುಕ್ಕುರವಿಗೆ ದಾ ಇರುಗ ಅಲ್ಲಾಹ್ ಸುಬ್ಹಾನಹು ವತಾಲ ಇನ್ಸಾನಾಯ ඇයි ඒනගේ අමිල්ල නෆසන් අනියාවරිවුන් කමව්‍යස් එහෙම්මි හොන්න අනියාවරිවුන් කමව්‍යස්. මේ ඒනක කුරිමතික හුරිහා දොරතකෙක් බන්දුවේ ඒන දෙං කුරිය දාන මගේ නැතිෆා දුකෂෙන් නොලබ්බ. ඇයි මේ ආයතුගේ මොහිම් මොකක් මේ ආය මෙයන්නනි ඒනක කුරිමතික ඒ බෙදිෆගුරි හුරිහා දොරත කුන් ඒන සලෑමෙන් නොවැවි හුට්ට ඒන සලෑම කොද්දේන බාබෙක්ග ගොතුක තවපාගේ බාබු මි ආයතුග අස්තුගමි බයන් කොද්දෙන එහෙමකින් මි ආයතුගමි බයන් කොරණී මීහකු අමිල්ල නෆසන් එහෙම් මීහකා ගෙල්ලුමේ දී දේමගෙන් කුරා නොබෑ ෆාෆයික් කුරිකමු ගා වියස් අමිල්ල නෆසක් කුරෙවේ ෆාෆයික්කමු ගා වියස්වස් එකන් කුරුම ෆහුග දෙන් ඒන අල්ලාහං ඉස්තිග්ෆාර කොෆියා අල්ලාහ් වඩිග මාණි
0: එහෙම නොබෑකමෙක්කො නොතේ මීහෙක අමිල නෆසන් අනියා වරෙවෙ දෙන් එෆෝ ෆාෆස්සන අල්ලාහ් හසරත දන්නවා මීහා දන්නාෂේ අල්ලාහේ ගිනගිනෙන් ෆාෆස්සව රහීම් වන්ත කලක්කම් කයින දිකේ නෙදෙම්ම නොබෑකමෙක්කුරුමකේ නොත අමිල නෆසන් අනියා වරෙ මුමකේ කොබෑකාරුම ඔබ දෙන ගන්නජ
1: වරරංගල මිතනුග එබ ආදේ දෙලෆුසේ යාමල් සූඅන් එන් නොබෑකමෙක් කුරා වමන් යාමල් සූඅන් නොබෑකමෙක් කුරා ao nuwata yazlim nafsahu emi hegge amilla nafsan aniya veriwa ki vegen hiye mi deeti aswami oti mitanuga yamal suwan ein hagegatuga gastu qurani faafatakuge tere in mi hunna ein aniya devigenda faafata ege tere gam salakan kommes kahala uduani amale wakkan kurumen නොහක්ග ගොතුගා මුදලෙක් කෙවුමෙක් රීබ බුණුමෙන් මෙහෙන් ගොස් මිකහලා හුරිහා ෆාෆත හුගවාහක එයි වමන් යාමල් සූඅන් එයින් මානකොද්දේ එමි මානකුරුමකි දෙම්යන්නනි අව යස්ලිම් නෆ්සහ අමිල්ල නෆ්සන් අනියාවෙරුම අමිල්ල නෆ්සන් අනියාවෙරුමකි ආම්මු ගොතෙක්ග එහෙම් මිහුන්නං ඒන එකුරා කමකුන් ගෙල්ලුමෙන් නොලිබේ එකමකු ඒනග අමිල්ල නෆ්සන් අනියාවෙරි වෙවේ ෆාෆත මිසාලකන් අලුකන්තත්ත කුරුමග එන අලුකන්ත නුකුරි හරාම් කන්තත්තකන් අරාගති ද හරාම් කන්තත්තහුග තෙරේ මීහුන්න අනියාවෙරි නුවේවේ ගොත මිසාලකන් අමිල්ල නෆ්සන් සිඩ්රුන් ඉඳකෙන් කුරා කොම්මෙවස් නුබෑක් ආමලෙ කුරුම් එහෙම එකහල කන්තත්ත එයි අමිල්ල නෆ්සන් අනියාවෙරි උමකි නෝනි මිසාලකන් මී ශිරුකුගේ ආමලෙන් හින්ගුන් මිකාල කන්තත්ත එහෙමකින් ආයතුක මෙයොති දෙකන්තක් බයන් කොෆා බේනොමකි මි දෙබාවතුගේ ෆාෆත කුරවුණු කමුගාවියස් මි දෙබාවතුගේ ෆාෆත කුරවුණු කමුගාවියස් එන ස්තෆාරු කොෆී වියාමු අල්ලාහ් වඩිගම් වාණයේ මේ ඕගාවන්ත ෆාෆෆුස්සව කලෙක්ක කො
0: කොමද යස්තු මිතන යස් මික මිහසරිහ කො මික අස බයන් කොත් දෙමුගේ
1: ඒක බේනොමකි දෙබාවතුගේ කොම්ම හැම මිසාලක මීහක් ෆාෆේ කුරා ඉරුගා ඒක තෙරෙයින් මීහකන් අනියාවෙරි වීම එකඥ නෝනේ ෆාෆයකි මීහකන් අනියාවෙරි නුයස් වෙස් එයි හම ෆාෆයකි නෝනි තිමා අමිල නෆසක් කුරා ෆාෆයකඥ නෝනේ ෆාෆයකි මීහුන්නන් අනියා ලිබේ ගොතක් කුරා ෆාෆ වෙස් එයි හම ෆාෆේ එමෙ දෙබාතුක ෆාෆ වෙස් කුරවේනේ දෙ දෙබාතුක ෆාෆා ගොන්න එමෙ බොඩු මී මුහිම තංකොලකි ખાසකොම් මී ඉස්තිග්ෆාරු ගවාහක දක්කා ඉරුග මී මීහුන්නන් අනියා වෙච් ජීවියාම මීහකන් ඉස්තිග්ෆාරු කුරවේ කෂෙන් නොවේ එමීහෙක්ගේ ඒ අනියා රද්දු කුරුම ෆහු ගන්නුනි යම්
0: ඒගමානේකි
1: මීහකන් අනියා වෙවෝති වියාමු ඒ රද්දු කුරවේ එච්ච වෙච්චි යාමු රද්දු කොද්දෙන් ජෙහෙන සලක වකන් එච්චන්නේ කි එමෙ ජේත රද්දු කොද්දෙන් වානේ දෙන් එච්ච බුනේවෝති එහෙම ජ මාෆන් එදෙන් වානේ එනෙ කිබේ මාෆ හොදම් වානේ ද මාෆ කො කුරුමට්ට ක නීදවේ හාලතෙක් ගහුරි නම එයිම සලක එවහ දක්කාෆියාමු දෙන් ඉතුරු හෙම් බොඩු නුරකලේ අතු වේදානකම වඤ්ඤාය හාදතුක ජුම්ලගතෙක් ගා මාෆන් එදුම් එක එගොන් ගොතුන් ගොස් ඒ වාහකේකි මේ ඒ ඔයි කන්තං සාෆ් කොල්ලෙ මෙ මානේ එදමිහුංග මෙතුක ඔය ගෙන්න නුවානේ මේ ਬਾකි එච්චෙක් ගෑම 2000 ඉරුග ආහාරංගේ එහෙව කන්තත්තකුන් උනිකුරා ගොත කරේ ਬਾකි එපිසෙච්චෙන් ඔය ගෙන්න නුවානේ
0: එයි මිසලක ෆිටනෙන් අදි නෝ ෆෙදර්නස් මෙදනේ ෆුර්සතෙන් නැතෙ දෙන් එමිහකු මිසලක නැටි එහෙම ජීන කර මාෆ කරන්න දෙවෙවෙස් ඔති
1: දෙන් එකහල හාලතෙන් අතු වෙජ්ජීවියම් එදෙන් වරන් උදගු හාලතකන් එදිය දෙන් ඒ සාබුන් දෙහැනි අල්ලාහ් ගහතරතුගා එදෙක් මේ එන සලෑමක දෙවම දැන් ඒනගේ වාර්තවරින්ගේ ෆරාතුම සම ජුම්ල ගොතෙක් ගමාෆන් එද විධාන හරිග ෆරාතුම් තිය ආයිලායන් විස් කහල ගෝහ කොරේ පෝතිීවයාමක මා් කොත්දේ ශහිමියක් මරුම පහෝග දෙගන්නනි එන අගුළුන් හුරි කන්තත්ත එනක වාර්තවරින්ත
0: යල්ම මුචතම ගස් වර බොඩ මිසාලක මේ යම කොරස්තර වෙස් මිසාලක දෙකේවාහකේ මේ ගෝතික දුරග මසලක් බයි මිහුම් බයි මිහුන්ගේ ගෝතිගේ එමුගේ තෙරේ දෙත්ව එමිහගේ අමිල්ලගේ ඉතුරු කුරාවේ වාහකය දෙහදමක් මිහාර වර පොඩ අල්ගුමෙන්ගේ මුෂ්තමක දෙකේවේ වාහකත මේ එක කොනකක සිහුරු හෙතුම ර හදෑගෙන් ගෙල්ලුන් දිනු වර බොඩු වේනුගයා දත්තීගයා වරගෙන මයිලාත සම ඔලෙන්ජයේ වාහකම අලගම නේවේවාහ
1: තිවරිහාගන්තත් හැකිවෙ හම බොඩති පාතා
0: මිස්තකුන්ගේ හක්ුත්
1: මිස්තකුන්ගේ හක්ගුතකන් හම යරා ගනවේ නහම හක්ගුතකු ගවෙස් අදා කුරෙවින් අඹරා දෙවින් හුරි කොම්ම හාලතික්ග ඒ අඹරා දෙවෙන් ජෙහන බදලිද්දෙන් ඔතිවියම් බදලිද්දෙන් ජයහන මහාාෆන් එදෙන් ජෙහෙකම වාන මාෆන් එදෙන් ජෙහේන මා හෝදෙන් ජෙහේන එයින් කොම්මෙස ගොතකුන් බදල් දෙවේන නිසාමකුන් එකන් කුරන් ජෙහේන එයි
0: විකාල්කන්තුත්තෝ ගැහැම්බීම මෙවනේ මෙහර අමිද නෆ්සන් අනියාවරුම පර එයි මෙදන එහෙම් බිහුන්ගේ හක්කොත එහෙන් ඩොක්ට කෙන
1: දෙබාවතෙක්ගේ ෆාෆයික්ගේ වාහකය මෙතනුගමේ ආයතුගම බයන් කුරී ඒක තෙරෙන් භාවතකි හම ෆාෆත කුරුන් ඒ ආම්මු මානයගා එයි මිහුන්න එයින් ගෙල්ලුන් තිබේ ඒ ආම්ම ගොතෙක් ගයින මේ නුබෑකන්තත්තන් ආම්ම ගොතක මානකුරවේ ගොයි තන් අනේ පිමා අමිල්ලියන් එයින් ගෙල්දමෙල්ද බේකන්තත්තකන් ආම්ම ගොතක් ගමානකුරණි කුරානුග තබීරු කුරාගොතුම් වෙච්චීවී යාමු අමිල නස්සන් අනියාවරුවමුග මානක්
0: මිස්තකුන්න එහා බොඩති අනියාත දේෆහුන්න හම ස්ටකුෆාර් කොක්ගෙන් වාකයකි ආෆත ෆොහෙවි ඉදන දානතෝ
1: වර මුහිම සවාලෙන් යහම වර ගෙන පහරන් අරමෙන්න්න කුරවේ සවාලෙන් මිහුරි හා බොඩිත් පාපතකායි චහිත කුරාමිහුන් අමිල නස්සන් අනියාවර වියස් එමිහුන්න ගෙල්ලුන් දිය සැම එමිහුන්න සැලෑම වේන ආකිරතුග මි නිසාම් ඔන්න ගොයින් අහර්මනැවේන්ගේ දීනුගෙ තෙරෙයින් එම්ෆ්‍රතකාකි මීහකං අනියාය ෆෝතිීවීයාම හම යගේ නුම්වෙස් එබ ජෙහේ රත්තු කොද්දෙන් එදෙන්

0: කොම්ම නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කිබා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසී බ්ලිබිගෙන් ෆිකං කශවරෙ කෙහිවෙරිකම්ගෙ වගුතී උපලෙද්දේ චෙක්කම්ගා මෙනුයි දුනියේගෙ දිරිවුලුන් නුවේ.
1: මේ ප්‍රෝග්‍රම් කරගම මෙහිමනාලයයි හුෂාලබා දෙවස් අවකාරී ෆිරාක් මහම්මද් ශරහ බලා දෙවි ඩොක්ටර් සවුත් ලෝලි මුස්තිම මෙහාලබති අහුන අක්තුන මෑන් අල්ලාහගේ මෙහෙ රහම මෙමර කරමු ඇති දුආ කරමු ඉරාත් කරපියා සෝලිංග බගීචා මිසල්ස්තාක් ආ ප්‍රෝග්‍රම කැයි කනිකස් බද්දල් කොල්ම උම්මීද කරමු වකිල. අස්සලාමු අලයිකුම්.

0: ஐஸ்கிரீம். மகே ஜி அல்லாஹ் பரம் கலி ஜக்கி ஹசானு தேக்க ஆஹாரே பிவா
1: එංහා සතරසේක සාලිස් නුවයි කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවයි මෙගහර්ට්ස් FM බෑන්ඩ්
2: දිවෙහි රාජ්‍යයේක අඩු ෆෝනි කරුණ
3: අනිකාස් බප්ප හුට්ටාලිය ෆල්කේ ලිබේ හාස්කන්දී ඉතුරුබමුන්නේ
2: මම්ම වාහක
3: යොපෙන්ලි වේ හින්දු මාබණුන් තොලෙමුන් එදා ඉරු හීවේ
2: زخم
4: يا حغدونو كونوله كنما
3: دويفا واडकون سعوديا بونيه
2: ميفدا اثرو گد ريتي واهكته ديويراج جگادوگه يوتيوب چنلو ميهارو اڈوس والي فيري ديويراج جگادوگه يوتيوب چنل سبسکرائب کولوا
1: كومme عمرکا
5: كومme فانتیاکا
1: كومme گینتیاکا ديويراج جگ اڈو එංහා සතරසේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව්
5: අඩිහ නුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්

0: කීරිත කොරුවානකී එම්මෙ මතිවිරිෆුයි
1: එපතුගවා බයෙන් ආයත්තකා සූරැත්ත බාබලෙවි තපාත් හාදිසාතකා සබප්තකා ගුණකින්
0: එ හාදිසාතකා සබප්ත එහුන්තරිනා හමේ ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: හමේකනි දිවෙහි රාජ්‍යයේ කාඩු
1: එංහා 4349 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදී 89 මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
0: ඉන්තිසාර් කොල්ලපා

0: අංගෑදී උගන්නෑදී මුනිෆෝයි ෆිල්වා දිනමුග
1: හෙදුවරිකම්මායකු
0: එකවරි කමායකු
1: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම් මිගාතුග දිවහිරාච්චයගේ අඩු
0: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ඩ්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ඩ්ස් FM බෑන්ඩ්.

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: දිවෙහි රාජ්‍යයේ මොනිෆෝයි ෆිල්ම්ගේ දායරගේ ෆන්නාන නායක
3: පාඩෙන් ඕනෙන තිකේණි පාඩෙන් ඕනෙ මේ මොලේ මිදයි රහිලා ෆුමි
1: එම්මේ ෆහුගේ රිලීස් එක
4: කදේක සුණේන කාරියක මායිස් ගුන්නේ අහරම් බස් පරස්සොරියේ
1: අරමුණ තරිග වාහක තහම චස්ලා
5: මමි මුලි හින්නවර මශුරු දිලි
1: කොම්මේ අංගාර දෝහි ගිරේගෙන් එගාර ජහයි